0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරි උළුවුමුගා ගෙන්ගුළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවලතකේ ලිබිගෙන්දෙ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා අමුරෙක්ගේ ඉන්සානුන්න ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලුකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලුකමුගා ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලන් හුන්නෙව්වුමා ගින ගිනං ගීත කුර්ආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහ්වා ذکر කුරෙව්වුමුගා වගුතු හේද කුරවවමුන් ගින්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණෙවේනේ ෆුර්සතේ ලිබි වඩා නුගන්නවානේ හෙන් හීවාවරුවේ අදි අලුකමුගා මශ්ගූල් වේ වඩා ගන්නවාලේ ගිනකමු ඉතුරු එකලේ ගාණුගේ ආයිලි දිරි උළුවුමාවෙස් දුරුවේ හුන්නවානේ කමුගා හීවාවරුවේ කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරි වඩාගෙන්නේවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේ ගාණුගේ හයා පුළුගා එහෙන් එව්වෙස් කමෙක් කුරවවානේ ෆුර්සතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක හික්මත ඉල්මුගේ දම්මරුන් දෙවෙ හදියායා මෙදු විස්නාලෑ ෆිනම එකලේගේ ෆානුගේ මුලි හයාපොළු හේද කුරවවාෆා වනී ඉල්මා හික්මල් ලිබි වඩාගතුමක් කමුගාවෙස් හීවාවරුවේ මෑ නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ හයාපොළුගේ කොම්මෙ මෑදානකී එම්මෙ ෆුරිහම කාමයාබියා එකුවෙෆාවා මෑදානේ ඉතුරු එකලේගේ ෆානුගේ අලුකමුගේ සබබුන් ආයිලි හයාපොළ කුඩවෙස් ෆඬුකමෙන් ඇස් ෆයින්නුවේ ජිහාදුගේ මෑදානුගා හරකාත් තෙරිවෙ වඩාගතුමකුන් අලුකම් කුරෙව්වුමක කුඩවෙස් හුරහින් එලිෆයින්නුවේ ඉන්සානි හයාතා ගුලිෆාවා කොම්මෙ මෑදානෙක්ගා කීරිත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් දක්කවාෆාවනි එම්මෙ ෆුරිහම නමුණා කීර්ති රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතා බෙහෙගොතුන් ලියවෙමුන්දා ගිනගුණ ලියුන්තකා එකුලවා ලියවෙමුන්දා ගිනගුණ ෆොත්තන් එමෑ සීරතුගේ සිල්සිලාගේ තෙරය ගෙතෙමුන් ඉතුරුවමුන්දා ඉරුවෙස් දක්කං හුරි වාහකතකා ලියහාම කොද්දෙන් ජිහිෆාවා රීති නමූනායක නිමුමෙන්නේ හම කොම්මෙ මීහකම්මේ අදි කොම්මෙ සමානකම්මේ ඒ රීති නමූනායකී එම්මෙ බේනුන් තෙරි නමූනා මි හගීගෙ බයංකො දෙව්වුමුගේ කොතුන් මෑන් අල්ලාහු වහී කුරවවාෆාවේ ලකොද කාන ලකුම් ෆී රසූලිල්ලාහි උස්වතුන් හසනතුන් ලිමන් කාන යර්ජුල්ලාහ වල් යවුමල් ආඛිර වදකරල්ලාහ කසීරා මානයි හම කෂවරුන් අල්ලාහුගේ රසූලාගේ කිබාගා තියබෑමිහුන්න රිවෙතිවෙගෙන්වා නමූනා එව්වේ අදි අල්ලාහුගේ ධර්මයා ආඛිරතුගේ සවාබන් එදේ අදි ගිනගින අල්ලාහු හඳුම කුරා කමුගාවා මිහකෂේ.

0: Thank you.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසිකායකු නොදි හේකෙන්නක හත් දිවහිෙම්.

0: ਹਰ ਦਿਨ ਨਗਨ ਜਿਹੇ ਨਸਲ ਲੇਕਿਨ ਨਗਨ ਜਿਹੇ ਹਮ
1: ਮੀਜ਼ੂ ਕਹਿ ਰਿਹਾ ਵਾਣੀ
2: ਦੇਂਗੀ ਤੁਰ ਬਸ ਐਸ ਦਾ ਨੇ ਤਾਂ ਇਹ ਟੀਮ ਹੈ ਬਸ
1: අදදි නොකටහහිදකු නවානෙන් රේගෙස් කොන්ද රීත් කුළුමය කුලද
2: වා දෙම්ම එක නසේබු දෙරයේ හමනි් කොළුම් දෝ ස්පේන් ගෙනසේ බුරංගලීයේ දෝ
1: ස්පේන් කොල රේග ප්‍රෙසෙන්ටස් පුුණි මී රේග මෙචු ගඩ අලශේ ස්පේන් කොල ගෝලෙන් එවනි එහෙම විස්නල්බ එමගේ මොලක හොරිහා මෙච මී සුමෙස්සුම දෙෙන් කුලේ මිහු සුමදී
2: රඟල බයකාද ජෙහුණි කරන්නේ ගෙන්න්නු දෝ එහෙකව වෙදන්
0: අනේ කළ මේ පාර මුලින් තසාතු තදෝ බලි තියම දක්තියම තමවලන තංකුල ගද කොල්ලෑග
1: හීරු කුණ ටයම්ත මේ පවරක් ගද කොද්දියේ ද
0: පාර
2: රඟල එබේ කුණුවන් තද මොලකුන් කුලේකශ ද
1: ද මෙහර පස්තරි ජහැගුලු මෙහමස දියේතා
0: එදියතාමොකිය
1: හිතත් දද වෙද ඕකේ ආක සොරි චුකි නුකියච්චගේගේ හිඟ ලවේ යනේ අඩු මින්ගේ තම නෝවේ මේ කොලි ෆේවිස් වරන් අහර පහෝකම වනේ දෝ
2: හාලන් බුණේ හාලන්ඩ අදි පන්සවි සහරෝ එහෙම්වීම දෙන් හැර නොවාශෝ එහෙම දෙ ඕකේ තාද කුරියන් ගොතී මුස්තක් බලේ බොනන එහනු ඕකෙකෝ
1: ඒ පක්කා එන බරාබ සලි මීහෙන් ඇතිබුණහ ආදය හිලාපමේන ගෝල් ජාල ෙස් කීනගේ හද
0: ලුලි
1: ආද එකකා ගොත කරනුම් එන උලනී දෝ
2: එහෙන්ත
1: මිහල් මිසහීමට වර ගිනමියුන් එහෙන් කන්නේගේ ඒනගේ හිංගුමා එහු එනගේ හරක ඇත්ත වර මශ්ූර ජබර වයිරල් වෙච්ච සෝශල් මීඩිය හම ගෑමස්තෝ
2: යාරබි වර බොඩ ෆේනක ඇති මියම් මුහන් මුලි ආයිලාවෙස් බලට ඇිද ඒ ඕකේ
1: මෙහර ඒනක බෑවරු වීඩියෝ සෙබ්බුලද
2: අස්ලොතෝ නූන්තෝ බලංචේ සබගොස් එහා මීම් වෙස් කියන ඒනගෙදම් එහෙම මහික ලවේක දමශය මිවාහ කෑකක කොල්ල වෙ ගෙනස් තේවි
1: ඒ අනෙ මිහමි වෛරල් ලව ඒ වරස්සල් ලවේන්ගේ මිසු බේනුම් විශයා මිලව කියාලන් ඉගේ එක් කළ හින් හම
0: එහන්ට
1: කියන එකමති
2: ලවෙන් න නොවේ කොල ඒගේ හින්දී ලව ජවානී යෝ දිවානි කොල්ල වෙත හින්දී ලවකි ජවානියෝ දිවානි
1: එහෙන්තමනි සිින්දා බාදු ඒමම හින්දී ලවත ගෙනස් තේවි ඕකේ එහම පුරත මමිලරාග ලවේ ජහලාලන්ගේ ගෙන්න්නාන තිලවයින්ගේ ඕකකිසි හවර උපාජ බද්ධවි මකි වෙලාන්ගේ
3: නොදි ඒකෙන්මගහත් දිවහ එම්ගේ කොම්ම ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවෙහි අමුල්ලරාගේ ලවේ

0: දිවහිFM 91.1 MHz දිවෙහිඟ මොනිෆු හිෆිලුවැ දෙනුමුග අබදුවස්.
1: ළමයකක් වහෝ ළමයි

එමීහක ගෙල්ලුමෙන් නුදේ අදි මම්ෆායවෙස් නුදේ එච්චක අල්ලාහ ෆියවා ඒනා අලුකං කුරති හක්කුගේ මගුන් දුර්වගෙන්වා ෆුරෙදුමකි හැම එයියේ.

0: ජෝෂා ෆෝරියයා අඩෝ සෝමතිය ගෙන්දවන දිවහි FM
1: ගැනද ජිස්මුවියා මියේ පුරාණයේ
0: දිවහි FM දිවහින්නායකු.

0: Movie Mood. Movie Mood.
1: ಆಲಿಮ್ ಮೀನಿ ಆಲಿಮ್ ಅವ್ರಗಂಡ್ ಕುರಂಗ್ ತಯಾರುವಗೆ ಮೀನಿ ಆಲಿಮ್ ಎಮ್ಮೆ ಕಮ್ದಾ ಫಿಲ್ಮ್ ಗೊತ್ತು ಹೋವಿ ಎ ಫಿಲ್ಮ್ ದಿಲ್ ಕರಿಷ್ಟ ಎಮ್ಮ ಮಿ ಫಿಲ್ಮ್ ಬೈ ಸುವಾಲ್ ತಕೊಲ್ಲಾಣಿಗೆ ತಯಾರತ ಸುವಾಲ್ ತಕ
0: ಬರಪಡ ತಯಾರ
1: ಆ ಮಿ ಸುವಾಲ್ ಹಾಲಂ ಬೀನ್ ಕೊಂ ಕಹಲ ಸುವಾಲ್ ತಕೆ ಅಣ್ಣಾಣಿ ಹೆಂ ಹೀವಣಿ
0: ಬಡಂ ಹೀವಣಿ ಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ವಾಹಕ ಯಾ ಮೆದುಗ ಕೊಮ್ಮೆಸ್ ಕಹಲ ಸುವಾಲ್ ಕೊಫಾಣೆ ನೂನಿ ಫಿಲ್ಮ್ ಗೆ ಮಂಜರ ತಕ ಬೆಹೆ ಗೊತುಂ ಕೊಫಾಣೆ ನೂನಿ ಫಿಲ್ಮ್ ಗೆ ಕ್ಯಾ ಫರ್ ಲವ ತಕ ಗುಳಿಗೆ ಕೊಂ ಕೊಂಬೈ ಕಿ ಲವೆಂ ಹಿ ಏಕಹಲ ಸುವಾಲ್ ತಕ ಹೆ ಬೊಡಂ ಹಿತುಗ ಮಿ ಉಫದೆನಿ ಮಿಜು ಕುರಂಜಾಮ ಕುರಾಣಿ ದೆ ಫಿಲ್ಮ್ ವಿ ಮದೆ ಮಿ ಕಹಲ ಸುವಾಲ್ ತಕ ಕಣ್ಣೆ ಗೆ ಕುರೆ ವೇನಿ ವೆಸ್
1: ದ ಓಕೆ ಹಿಂಗ ಬಾಲಮ ಅದ ಹೆಮ ಎಮ್ ಫುರತ ಮಿಜು ಕುರಾಣಂ ಮಿ ಗೋಳೆ ಕ್ಯಾರೆಕ್ಟರ್ಸ್ ಆ ಗುಳೆ ಗೊತುಂ ಸುವಾಲ್ ತಕೆಂಗೆ ಎ ಸುವಾಲ್ ತಕಿ ಮಿಜು ಮಿಕೊಳಂ ಗುಣ ಮಿಹುಣ್ಣ ಫಿಲ್ಮ್ಗೆ ಬೇಣು ಕೊಫರ ನಂತಕಿ ಕೊ ಬ್ಯಾಕಂ ಬುಣದೆ ಹಿಂಗೆ
0: ಓಕೆ
1: ಆ ಹಿಂಗ ಬೇ ತೊ ಬಲಂದು ಫಿಲ್ಮ್ಗೆ ಅರ್ಜುನ್ ರಾಮ್ಪಾಲ್ಗೆ ನಮಕಿ
0: ಏ ಮಿಜು
1: ಓಯ್ ಹಾದ ಲೋ ಬಂದಿಗೋ
0: ಹಾದ ಉದಕ್ಕೂ ಸವಾಲ ಕೇದು ಕೊಲ್ಲಿ
1: ಕೊಲ್ಲಿ ಏಕ ಹಮ
0: ಹಮ ಹದಾಣುಗೆ ಮಿಹುಣ್ಣನಿ ಅರ್ಜುನ್ ರಾಮ್ಪಾಲ್ ಐಶ್ವರ್ಯ ರಾಯಿ ಏ ಕಣ್ಣೆ
1: ಎಂಬೆ ಕಮ್
0: ನಾ ಓಹ್ ಟೀನಾಕಿ ಅಂಗೆ ನಮೆದ್ದು
1: ಟೀನಾಕಿ ಅಂಗೆ ನಮೆ
0: ವರಂಗ್ ಉದಗು ಸುವಾಲ ಕವಿ
1: ಜಮಿಹಾರ್ ಓಪ್ಷನ್ ನೇ
0: ಓಕೆ ಮಿಸ್
1: ಓಪ್ಷನ್ ರಾಜ್ ಜೆ
0: ರಾಜ್
1: ರಾಜ್
0: ಓಹ್ ಜೆ ಜೇಶ್ ರಾಜ್ ಎನ್ನು ಅರ್ಜುನ್ ನ ರಾಜ್ ಎನ್ನು ಕಿಯಾಣೆ ಫಿಲ್ಮ್ ಜೆ
1: ಜೆ ಯಾಗಿದ್ದು
0: ಯಾಗಿ ಮಿಹಾರ್
1: ಜೆ ಮೆಹ್ತಾ ದೋ
0: ಜೆ ಜೆ ಮೆಹ್ತಾ ಹೆಂಗ್ ಇವಣಿ
1: ಓಕೆ ಫಿಲ್ಮ್ ಗ ಜೆಗೆ ಬೆಸ್ಟ್ ಫ್ರೆಂಡ್ ಗೆ ನಮಕಿ
0: ಅಂಗೆ ಕ್ಯಾರೆಕ್ಟರ್ ಎಂಗುಳೆ ಏನಿ ಬೆಸ್ಟ್ ಫ್ರೆಂಡ್ ಅಕ ಅಂಗೆ ಕುಜ ಮರುವಣಿ ಕಾರ್ ಆಕ್ಸಿಡೆಂಟ್ ಎಗ್ಗ
1: ತಿವಾಕೆ ಮುಹಿಮ ನೋ ಮಿಥನ ಕಶೆಂ ಅದಿ ತಿವಾಕ ಫಾರಿಗ ಫಹು ಮುಹಿಮ ವೆದಾಣೆ ಮಿಥನ ಮುಹಿಮ ಬೇನಗೆ ನಾ
0: ನಂದು
1: ಮರೆ ಗೆನ ಫಾರ್ ನಂ ಬೇನು ಕುರೆ ದೋ ಎಮಿ ಫಹು ಆಕ್ಸಿಡೆಂಟ್ ಫಹು ಮು ಕುರಾರುಗೆಸ್ ಬೇಬರು ಮಿ ಕುಜಾಗ ನಂ ಕಿಯಾರ್
0: ಮರೆ ಬೇರ್ ಫಹರ್ ಕಿಯಾ ಫರ್ನಾ
1: ಮಿಸು ದಂ ಬೋಣಂತ ಆಪ್ಷನ್ ನೇ
0: ಆಪ್ಷನ್ ದೇ ಮಿ
1: ಫಹರ್ ಅಂಕಿತಾ ಅನಿತಾ
0: ಅಂಕಿತಾ
1: ಅಂಕಿತಾ
0: ಇಸ್ ಇಟ್ ಅನಿತಾ ಮಿಹಾರ್ ಮಿಜು ತಿಸುವಾಹ ಕುರಾಗೋ ತುಂಬೆಸ್ ಆಮ ಕನ್ಫ್ಯೂಷನ್ ಇಂತಿಹಾಯಂಗ್ ಎಬೆ ಉಪದಿಜ್ಜೆ ಎಕ್ಸಾಮ್ ಪೇಪರ್ಗೆ ಸುವಾದ ಕಬ್ಬರ ಉದಗು ವೆಜ್ಜ ಮಿಜು ಮಿಹಾತಿ ಆಪ್ಷನ್
1: ಮಿಜು ಇಗೋಯ್ ಆ ಮಾಸ ಸಿಂಗೇನಗ ಸೋಣೆ ಹೆಂಗದು
0: ಅಂಕಿತಾ ಹೆಂಗ್ ಈ ವಣಿ ಮಿಹಾರ್ ಅಂಕಿತಾ
1: ಅನಿತಾ ಹಿಂಗೆ ಹೆಸರ
0: ಅನಿತಾ ಅದು ಏಕೋ ಈ ವಣಿ ಅಂಕಿತಾ ತಂಕೊಳ ರೀತ್ ನಮ್ಮೆ ಭೀಮ ಕಣ್ಣೆಗೆ
1: ಹೆಂಗೆ ದಿಯೇದೋ
0: ಅಂಕಿತಾ ಲೋಕಂಡಿ ಉಳೇನ ಕಣ್ಣೆಗೆ
1: ಇದೆ ಅಸ್ಲಂಗುಳೆ ಮಿಹಿ
0: ಅಸ್ಲಂಗುಳೆ ಮಿಹಿ
1: ಫಿಲ್ಮ್ಗೆ ಐಶ್ವರ್ಯಗೆ ನಮಕಿ
0: ಟೀ ಕಡಲ ಫಿಯಾಮು ನೀನಾ ನಿಮ್ಮೆ ಅಕುರೆ ಬೆಸ್ ಏತ್ರ ಅಕುರೆ ಎಡುಕುರಂ ವಾಣತ ಮಿಜು ಓಹೋ ಟೀನಾ ಕೇರನ್ ಟಿ ಐ ಎನ್ ಎ ದೋ ಮಿತನು ಕೊಮಿಸ್ ಏನ್ ಕೊರೆ ಕಂಡಾಲಿ ಮೇನೆಗೆ ನಮ್ಮ ವಾಣಿ ಕಮಕು ಕೊಮ ಕೊರೆ ಕಂಡಾಲಾಣಿ ಕಂಡಂ ಬೇಡ ವಾಕುರ್ ಬುಣೆ ಮಿಜು ಕ್ಯಾರಿ
1: ಟೀ ಕಡಲ ಫ
0: ehem vechiyam raj
1: aa
0: raj
1: thank god fr rangal
0: ko fr rangal vechedo
1: okay ehe mi nantako adi inge ta nantako ge ba miha struggle kuri mi kali di ma enu em bisho ge inge deye mizo mi umil kuri ni manzar ge ba tangule rangal daanika
0: ga bado palada manzar rangal waanika ma
1: dego te hema manzar tako inge suwal tage inga fasha ma do mi ehun tere na kiyal di ba film feshi ge ngan ni ko manzar ko ka
0: film feshi ge ngan ni arjun rampal ge manzar ko arjun rampal beer gaume ge ulefa india padal wani kan ne ge ොඩක් හදාම් වාගොත එන් බප්පයා අරජු රම්පල බදලුව හිසාමකු මි ෆිල්ම් ෆෙසිිගමිය ගන්නන දෙන් ඒග තෙරෙන් දෙම් පෙනිගෙන් ගන්නන අරජු රම්පල්ග බෙස්ට ෆ්‍රෙන්ඩ අරජු රම්පල බදලවාතන් ඒ පහුග දෙන්
1: ගන්නනේ
0: බරපපුට කදාාඩුගේ බොරි මිස
1: ගඩි වනත් වර ලස්වගෙන් එයා පෝටන් එනක ෆලයිටම් ජේරුග ේ ල ර ත ේර දක් න ො න තිබ න ිල්ම් ේසිිගෙන් දෙ හම එන බප්පයා එන බද්දවන් එන දන එන පස්ස න මම්මගේ උපන් දෝස් වීම එත්තා කුන් දිමාාවන් ඇස්ල මගේ බේනමකක් වේද. මි ෆිල්ම් ග ජේගේ මම්ම මරුවනි කොන් කමකා ගොලිගෙන් කම පුනන
0: ඩිප්‍රේෂන්
1: ලායිලා හෙල්ල හර මෙන්ගේ වකිල් සාප් මෙියුන් අදාලන හම ෆිල්ම්මග බේනු එච්
0: වාහකෙ මිලියවෙනි කන්නේෙකි.
1: දෙමන්න දිල් කරිෂ්ටා වර රීචේ කියා පෑස් මුලින් ආවා
0: එහෙම ඇමි විස්නාල මිජහුණ කුත මරුවේ
1: බොනාට ඩයිලෝගෙ තෙරේ ගස්ස කොන්කමගකම් වර පුරුකුරුක බොනාට
0: වානී එහෙම් වෙච්චේ ආම දිරුණුමග මරවානේ කොම්මෙස් කල් බයියෙක්ග එහෙම හිඟව මිපාරු ට්‍රයෙක් කොල්ද කොමස් කල් බයි ජෙහිග මරුව නිමිසු නු බෑ මිපාරු
1: මරන් නොබෑ
2: වාශ්තකගේ මන්නකො තයාරි නිය කි ප්ලේන් ක්‍රශ්ම තුමරි
0: ඕන ති වරන් අනෙස් අන් එක්ස්පෙක්ටඩ් ස්වාලෙන් අධි ජවා බැගගේ මිසු පරත් දෙරකු මිදි
1: ර දෙරකො තිම අධි අදින්ගේ අධි ස්වාල එම පුරත මයිශ්වරය දක්කාලා මන්සරකි කොබ
0: වර රගලන් හදාන් එබහ අර්ජුන් රාම්පල් දුවෆ අන්නන්නේ ඒනක බෙස්ට ෆ්‍රේන්ඩන් කොම්මස් කම ස්තනක හුරෙෆ දුවෆ බේර නුක්මේගෙන් අන්න අරුග අයිශ්වරයා වලේනි කොඩකුදින් තකකායකි අයි හදාම්වා ගොතුන් ඒ අන ලෝෆන් කුදින් කන්නේගේ හදාම් වනේ එකු දෙන්නයකි වර හෙවිප හුන්නත් මන්සරකුන් අයිශවරය දක්කනේ වර රීච එක බොලිවුඩ්ග ටිපිකල් ස්තශිගඩුත් පුදේ වරක විහුරාල විගෙන් ගොස වර රීතික අයිශවරය සිපකොත්දේනේ මන්සරු අයිශවරය පෙනිගතන ඒයි
1: වර රඟලුන්ගේ අයිශවරය ෆෙන්ඩනි හම තිහෙන් එතනු ෆෙන්ඩනි ස්කූල් බේරුග එකමකු ලෝෆන් ගුදින් එන්නු ඒ අනේ
0: කම්පතුග
1: අඩු අඩුනීවේ කුදින්ගේ එමන්තිමට බාස්කට් බෝ කුලේෂෙන්නු
0: ගේ එකම සිිපවනි අයිශවරය එබරේත්තන් එබුරනිීම එක වැෑග ජහි යිශවරයගේ ස්තසිකට මූුණු මච්චන් ලිප වර ටිපිකල් කොත් දක් ිල්ක්
1: අද බුරරිගේ ස්වල්තහමන්සතකු ලව එකක් පහුගේ එකමක විස්නාලම ගොතු දේවේ.

0: මිලවන්නේ ෆිල්ම්කෝ හිසාබෙත්
1: ඒ දෙවන ලව ෆිල්මගේ ඒ කොන්සෙප්ට් එකෙන් දෙන්න කියලා දෙන්නේ මේ කොන්සෙප්ට් එක ඒ ලව
0: ඉතින් හෙදුම් අශ්වයාල
1: රෙඩ් හෙදුම් වයිට් හෙදුම් තේ
0: දේ වා
1: තිනේ
0: වා
1: තිනේ
0: ද බිගස් ෆෑන් එව
1: හෙදුමගේ ඩිසයින් හදාන් එපු රැක්කුලාගේ හෙදුමේ ලානේ
0: ඒ ෆෙෂේරු
1: ෆෙෂේරුග දෙන් වයිට් එක්ක තෙමි ෆසිල්වා කුලාගේ තෙමිගෙන්
0: ඒ දෙවන
1: දෙවනය සීන්ග
0: දෙන්
1: තිම්පන සීන් නේ හුරේ තමිසු
0: තිම් වල සීන් මෙසුරේ දෙන් ලානේ බ්ලැක් කුලාගේ හෙදුමේ ටොෆි අලාෆා
1: ආ යස් බ්ලැක් ආ
0: දෙන් අදි ලානේ ජින්සකා ටොපකා ෆාඩගේ බ්ලූ කුලාගේ එච්ච දූවලා ෆින්න කහලා ඒ ලව ඒ බෑනි මෙනි මුළු ජුම්ලා හතර හෙදුම් මිග බේන කුරා
1: එහෙම දෙස්වා ජොබ් රගලෙනු දෙ හෙදුම් ටෙස්ට් ෆාසි 500
0: ඕකේ රාජා ටියා කැවින් කොග්ගෙන් ගන්න ලව එකී
1: දිල්කරිෂ්ඨා එනුන්ත හම එස් එලව හම එලවන්නේ
0: යගින්ද
1: හදාම් වාගතුන් ආ yes ella vega nunta ane dariful vis mi penne ni
0: ale yagin ko bune ba
1: ella vega
0: nu bala ba
1: hadam wani ella vega terein dariful mili beni
0: ha ha ha
1: ehen vechi yamu pani hama
0: ha
1: e scene ella vega
0: guys wakil kameti korani ale ehen vima mihinne wani
1: ehen vima
0: em ko lave
1: dil ka rishta
0: barabar satek baset inge
1: ಅದಾಂ ಎಬೋರೆ ಕುಡಕೋಂ ಎಸಿಂತ
0: ಓಕೆ ದೆನ್ ಮೀಲವ ನಿಮೆನಿ ಹೆಮ ಕೊಂ ಹಿಸಾಬ ಕೊ ಕೊಂ ಹಬರ ಕಾಯ ಕೀಗ
1: ಮ್ಯಾನೇಜರ್ ಪೋಸ್ಟ್ ಲಿಬುನ ಹಿಸಾಬ
0: ಆ ನೋ ಬಡು ಬಡು ವಾಗ ಬುನಿ ಹಿಸಾಬ ನೆ ತಿವಾಗ ಕುರಿ ದಕ್ಕೆ ಆ
1: ಯೆಸ್ ಬಡು ಬಡು ಉಮ ಫಹುಗ ಆ ಯೆಸ್
0: ಎಲ್ಲವ ನಿಮೆನಿ ನೆ ಮಿಂಗ ದಾ ಬಂಡು ಗೈಡ್ಸ್ ಸಲ ತಿಮಣ ಪ್ರೆಗ್ನೆಂಟ್ ಹೆಬುನ
1: ಇಕ್ಮ ಎ ಫಹುಂ ಹಿಸಾಬ ದಕ್ಕೆ ನು ದರಿಫುಳು ಹಿಸಾಬ ದಕ್ಕೆ ನು ಎಲ್ಲರಿಗ ಫಹುಂ
0: ಇದೆ ಮಾ ಫಹುಂ ತಂತಂ ಕೊಳೆ
1: ತಂತಂ ಕೊಳದು ಮಿಹಾರ ತಂತಂ ಕೊಳ ಮಿ ರಿಮೈಂಡ್ ಮಿ ವನಿ
0: ಓಕೆ ದೆಮ್ ಸ್ತಿಹಮ ಲವ ತಕೊಂಡು ಇಸ್ಸುವ ಅಲ್ಲಿಂಗೆ ಎಕ್ಸಿಡೆಂಟ್ ಅಫ್ ಫಹು ದರಿಫುಳು ಗೋಯಾಗೆ ಗಂಡ ಲವೇಕ ಮೀನ್ ನಿಕೊಂಡವೆ
1: ದಿಲ್ಚ

0: දිවේFM 96.1 MHz. දිවෙහිඟ මොනිෆු පිළවෙද්දී නමුග අබදුවස්.
1: ලවයකස් බහ. ලවය.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: ශාවියන් ශාවියන්

0: ටීවීFM නෝදි හේ කෙම නබහ
1: දාන්තකා බුලිපවි ඉක්යාම රීත ලවතස්සා
2: රේ ආතස් කුරියේ
1: නෝදි හේ කෙම ගස් ටීවීFM ගේ මේ හන් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

දෙම්මි බලාලනී බොලිවුඩ් බොක්ස් ඔෆිහ මේ පහර බොලිවුඩුම් ෆෙන්නනී මුලින් තෆාතු මන්සරේ වෙල්කම් ටු ද ජංගල් අදිවෙස් හුට්ටුමෙන්නේ බාරුමිනුක කුරියන් එපදේ මේ ෆිල්ම මිහාරවනී ඉන්දියාගේ බොක්ස් ඔෆිහුග නොස්තේක නොදිහ මිලියන් රුපිස් පහනාලා සතේක ක්‍රෝඩ්ගේ ක්ලබ වනුම දාදි කෑවෙෆ අදි මුලි දුනියේ මේ ෆිල්ම වනී සතේක හැද්දිහ ක්‍රෝඩවරේ ගිනෙන් ආම්දනී ලිබිෆ ಗಿನ ತರಿಂತಕ್ಕೆ ಫೆನ್ಗೆಂದಾ ಮಿ ಕೊಮೆಡಿ ಫಿಲ್ಮ್ ವೆಫಾವಣಿ ದೇಹ ಸಬ್ಬಿಸ್ ವನಾಹರುಗೆ ಹತರ್ವಣೆಯ ಎಮ್ಮೆ ಆಮ್ದನಿ ಬೊಡು ಬಾಲಿವುಡ್ ಫಿಲ್ಮ ಮೀ ಹಮ ಹಗೀಗತುಗಾವೆಸ್ ಹೀ ನುಕುರಾವರುಗೆ ಬೊಡು ಕಾಮಯಾಬಿಯೇ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: අද මියායකු මිහෆ්තාගේ ශෝගේ එම්ම ෆහු සෙග්මෙන්ට් OST බයහම මියාදකුණේ

0: දකන්න බට් එහකින වෙස් නුවන
1: එහෙම ගෑගන කම ලවකවමගේ දායර නවිවකි මන්න බොඩු බේරු ගරුපුන් ලීඩ් ෝකලිස් කොතකම ෆෙනගෙන් දනි මේ කියා දොහෙ උමුරුන් ගෑගටක කිතන් අහරුම ලවකවමගේ දායර ෝගකම පෙදන
0: උමුරුන් ගෑගනක හම සෝලාහරුග අස්සමිය වර බොඩ ඉන්ට්‍රස්ට ූෆෙදි ෆයිනේ ද ඒරු බොඩන් හම බොඩු බෙරු දවතක බොඩ ඉන්ට්‍රස්ට හුරි
1: බොඩබර ලවතක බොඩ කමද දෙම් පුරතම ශෂයගති බොඩු බෙරුන්ට නෝනිය එහ ගොයිගොත හන්නන් බලව කැමිසාක මිහරද YouTube එචේ නෝනිය මේ ටික්ටොක වෙස් ලව කියා ාලාතා
0: අනේ අස්ල හම පුරතම් ෆැශී බොඩුබර ලවතකුන් දෙන් මඩු මඩු මිහාරු අනේ එහෙන් ජානරතක වෙස් ෆෝකස් කරමුම් යන්නන
1: ගෑගඩක උමුරුන් කිහාතාකු ලව කිය මේ ෆෙශී
0: උමුරුන් සෝලාහරුග පුරතම අදවෙස් රශුග බොඩුබර ගුරූපයකො ෆෙෂි ලව කිය දෙන් මාදබදදි පහම මිකොළුග හම කුරියම්මි ගැදන
1: දෙන් මේ ලව කියන් ෆශාෆස් මිසාක මේ බොඩුබෙරුග වහක දක්කාලර වර ෑවරු බොඩුබෙර ගරුප්ත රාජක බොරිද බෑවර මේ ඔපචනිටස් මදෙන් නොවාන් එක බොඩුබෙර ගරුප්තකු හොද මසාක හම එක් ුච කැර බොන ලෑර මේ පුරසත්ලි බැන හරදෙන් හම ගරප රේච් කොල්ලිමෙස් ගෙන පහරන් හම මීටිනක ගොස නගාන එකල්ගොතකම් මේ ඔන්නනේ කීව මන්න බොඩුබෙර ගරුප් චස්කරරි
0: අස්ලෝ මන්න බොඩුබෙර ගුරුප් චස්කරී යනේ පුරතම ස්පෙක්ටේටය ගැවිෙන් බදාෑරු පුරතාපරන වර යං ටෙලෙන්ටඩ් පොටන්ශල් හුරි කුදින්තකෙක්ද එගොත ෆැනිගෙන් දෙෙන් අස්වාලුණු ගබූ කරාගතු අල්ුවට මෙකු දෙන්න එච්චිතක දස්කොද්ද වෙනකම හීවාති ගබූ කරය තෙලුණු අස බොඩ මන්න ෆෝකස් කුරි ආ කුදින්තල්ක පුරසද්දීපයකුදින් ගොයාගෙන් කුරියද්දාන් අස්ලු බේනුම්
1: ගෑගනක මෙහාරු මේ දායර ගොලත පස්සරක හරම වනි ලවකුම්ගේ දායර සෝලාහරුම් පෙශිකෙන් ගොස මහාර පලැක්කම පානම් මේ කියන ඇසු ඔවරෝකෝ ජර්නී අල ශහුමෙන කුඩුකෝ කියාල් දෙබ
0: ජර්නී ඇස්සු කියාදේ නම වර එක්සයිටන් ජර්නියෙන් ඇස්ලො මේ එක මීහුන් අදිමාව තෆාතුකංකම අදිමාව දැන් අදි ඉරාදු කරවිය වර ගිනතන්තා වර ගිනරශුග අධ එබ්‍රෝඩුගස් පාෆොන් කුරේ ෆේනි සෝ අනගෙන් බුණාන මහම වරන් එක්සයිටන් ජර්නිය කැබුණේන
1: නවයුදෙන් මේ මන්න බොඩුබෙර ගරූපා ජොයින්කුර හිසාබන් මෙහා හිසාබන් ඇර කොබා එම්ම මේ උපාවිකමකේ නූනිය කොංකහල හඳාන්තකින් එම උපාවිරි හඳාන්තකකම් හුරි
0: එම්ම බොඩන් උපාවිරි හඳානකං ඉනි හම රංගලු වෑග හිපානකහද ඊදු ලවෙන් නැරවුණේ තියස්ල මන්න බොඩුබෙර ගුරූපය කොබෝ කොරමු ඇයි අසු එම හඳන් හුන්න එම මොරියකි
1: ලව කිවන්තරේ ලීඩ ෝකලස් හෙම ශහමගේ මිශහම එම ගුලේන න්නන් තියේ මන්න බොඩුවර ගරුපුන් දෙ උම්බේදම කරන හමගෑමස්ම ස්ධානවර රඟලවානකමගේ ඉස්ධාන් වර දක්කොත් දියේම ස්ධාන් වර යගින්කමයක බොනි නවිහු රඟලවානේ ගෙරෙන්ටියේ කාමියාව කරාණහෙමම වරෙන් ඉතුබාර කොෆ නවිහුම ගෙනෙ නම් තක්කොල කුරිපෑක තිරිමද දානකම උම්බේද හිඟ නවිහුගේ ලිස්ටුම් වර රීත් ලවයකුන් ශෝ ෆශා

0: Pokémon.
1: නොදී 1 මෙගාහර්ට්ස් දිවේ FM කුරිය මෙගෙන්දා ගේමොන් මිහප්තාගේ ෂෝග ලවකියුන් තෙරියකා එකු මේනි ලීඩ් වෝකලිස්ට් මන්න බොඩ බෙරුගේ නවිකෝ මිබෑග නවිකෝ ස්කෝ නුකොෆියා මන්න බොඩ බෙරු ගෲප් වෙස් ලදු ගන්න ජෙහ එමුනේ ෆහත බලාලා පහතුගෙන් බෑවෙරියා බලේ වෙස් නෝ ඔල්රෙඩි ඇස්සරින් ඉස්චහලෙන් ඉන්නේ
2: Don't worry, I won't let you guys down.
3: Love it, Kialama. Love it, Kialama.
1: Love it, Kialam, me jehne. Inge, emme love it, no diha love Kial den jehne. Shahu denam bahe. E bas himene hen. ಲವ ರಾಗ ಕಿಯಾದ ದೆಂವಿ ಶಹು ಎಂಗೇ ವರ ಕೊಲ್ಲ ದೆಂವಿ ಒಮ್ಮೆ ಎಕ್ಕು ಕಿಯಾದೇಕ ವಿಷ್ಣು ಜೇನೆ
2: ಓಕೆ
1: ತಯಾರು ಯಾಗಿ
2: ಯಾಗಿ
1: ಫಸ್ಟ್ ಸಿಕುಂತು ಲಿಬೇನಿ ಏಕಮಕು ಲವ ಕಿಯ ಫಶಂ
2: ಮೈಕಮು ಹಿಂಗಾದ
1: ವಾಣೆ ವಾಣೆ ತಯಾರು ದೋ
2: ಎಸ್
1: ಫುರುತಮ ಬಸ್ ಉಫಾ ಹಮವಿ ವಾಗುತು ಜೋಶೆಕೆನೇ ಮೀ ಗೌಮಿ ಉಫಾ
2: First thing to my mother.
1: He will not let you guys down. Manna bodu beru. He won't. Adi emme baakunna. Aa ange varadala laga adi adi moonu nu foruwa. Maane mika. Tayyaru.
2: Tayyar. Attack karne ko vaadi.
1: Lobby.
2: Loving yaru gaave ma do din ha do.
1: ಎಂಗೆ ಹಿಸಾಬ ತಕ್ಕಿ
2: ಏನು ಆ ಎಂಗೆ ಹಿಸಾಬ ತೋ ದೆಂಕಿ ಯಾರೆ
1: ರಂಗಳು ಓಕೆ ತಿನೆ ತಯಾರ್ ಕಲಾ

0: ريد أبدا بس ريد
1: නොදිය එක මෙගහට්ස් දිවෙහි එෆ්. අබදුවස් එම්මගාතුව.